0: Another cloudy and chilly night overnight with a low of 2. Tomorrow fine, westerlies dying out in the afternoon. A high of 13 and a low of minus 1. Looking ahead to Wednesday, should be a lovely fine day with light winds, then westerlies developing. A high of 14.
1: As a broadcaster, we adhere to the Broadcasting Standards Authority rules. If you wish to make a formal complaint about something you've heard on Radio Hawke's Bay, then you must send your complaint in writing to the manager at Radio Hawke's Bay, 6-302 Hastings Street North, Hastings, or email kelly@radiohawkesbay.org.nz. This must be done within 20 working days of the broadcast. If you're dissatisfied with the outcome, you can refer your complaint to the Broadcasting Standards Authority. To find out more about this formal complaints process, go to their website, bsa.govt.nz.
2: This podcast was produced by ORFM Dunedin with support from New Zealand On Air.
3: Otago Access Radio, me element horawa obavitagine inne. Sri Lankiya Geeta Shetri, Swarnamaya Dashakayan tula bihivu, Agraganya Geeta Nirmana Asurin, Lankiya Sanskrutiya Desa Ebi Balana, Obe Matakayan Avadikarana, Sunduru Yamaya, Satsararava, Miyuru Geeta Avaliyai.
4: ආදරයෙන් සාදරයෙන් ඔබ සැම සුන්දර බදාදා දින සන්ධ්‍යාවට වෙනදා වගේම සත්සරණාව වෙතට Otago Access Radio within ඔබ වෙත ගෙන එන ඉතින් අදත් වෙනදා වගේම මියුරුගී සමුච්චයක් ඔබ වෙතට තිලින කරන්නට මා රැගෙන ආවා. ඉතින් රැඳී සිටින්න අද සත්සරණාව සමග අමතක කරන්න එපා. අද තිබෙනවා තරඟයත් වැඩසටහනේ. ඉතින් බලා සිටින්න, තරඟයට එක්වන්න, තරඟයේ ජයග්‍රහණය කරන්න. බලමු කවුද අද දිනන්නේ කියලා. එසේනම් පළමුවෙන්ම ගීතයක් අහලා ඉමු.

Egito Tony Deepika Priya Darshini Piris iting siyalla sudanam tarangaya aarambha kirimata ada iting tarangaya gana apaha ekathu wena apaha hemadama ekathu wena oba hemoma nan dannawa eth iting ada ekathu gena kenek innawa nan tarangaya gana em naththam tarangaya handunna nodunnoth e awunta asadharanayak wenawa tarangaya kiyanne metasatahane anka 2 sita 5 dakwa geetha ඔබට වර්ගීකරන්නේ වර්ගීකරණය කරන්නට පුළුවන් කිසියම් කුලකයකට ඒ කියන්නේ කිසියම් පොදු ලක්ෂණයක් භාවිතා කරලා වර්ගීකරණය කරන්න පුළුවන් ඒත් එහෙම තමයි අපේ තරංගය කලින් පැවතුනේ නමුත් අද තරංගයේ මම වර්ගීකරණය කියනවා මෙය පසුගිය තරංගයට මදක් සමානයි වර්ගීකරණය වෙන්නේ අද තරංගයේ 2 සිට 5 දක්වා කියවෙන ගීතවල කියවෙනවා අපේ දෙවියන් ගැන. ඉතින් අහන්නේ ප්‍රශ්නය මේ ගීත පහ ඇතුළත දෙවියන් කී දෙනෙකු ගැන කියවෙනවාද කියලා. ඉතින් ඔබ පළවෙන ගීතේ සිට ගණන් කර ගන්නට ඕනේ මේ ගීතේදී කියවෙන දෙවියන්ගේ නම් උදාහරණයක් විදිහට අපි කිව්වොත් විෂ්ණු දෙවියන් කියලා ඒ වගේම කතරගම දෙවියන් කියලා එතන දෙවියන්

දෙදෙනෙකුගේ නම් කියවෙනවා. එවගේම ඒ නම තවත් ගීතයක කියවුනොත් ඔබ එය ගිනිය යුතු නැහැ, එය නොගිනිය යුතුයි. දෙවියන් කී දෙනෙක්, දෙවියන් කී වරක් කියවෙනවාද නෙමේ, දෙවියන් කී දෙනෙකුගේ නම් මේ වැඩසට ගීත පහ ඇතුළත කියවෙනවාද කියලා තමයි අද අහන්නේ. ඉතින් හරියටම දැනගත්තහම පිළිතුරේ කියන්නේ පස්වන ගීතය ඉවර වෙනකම්ම අහන්නට වෙනවා. ඉතින් පස්වන ගීතය ඉවර වුණාම හරියටම ගැනගෙන හිටියාම ඔබට පුළුවන් අපට එවන්න පිළිතුර. පිළිතුර එවන හැටි කියන්නම් ඊළඟට මේ ගීතෙන් පසුව.

හැඟීමක් දැනෙන්නේ නැති ඔබ ඒ ගීතේ කියවුණු දෙවියන් වාසය කරන අඩවියට ගියා වගේ. ඉතින් ඒ රිද්මේට එන නර්තනියත් මතකයට නැගෙන්නට ඇති. ඉතින් එහෙමනම් කැනගන්නත් ඇති ඔබ කී දෙනෙක් දෙවියන් ගැන කියවුණාද ඒ ගීතේ කියලා ලියලා තියාගන්න. සමහර විට අපට අවශ්‍ය වෙයි නම් ටිකත්. මොකද ඒ වගේ ප්‍රශ්න වලටත් අපිට මුහුණ දෙන්නට උනා පසුගිය සතියේ තරංගයක. පිළිතුර එවන හැටි කියන්නම් කියලා පොරොන්දු උනා. පිළිතුර එවන්නට නම් ඕනේ ඔබ දැනගත

අපගේ Facebook මිතුරු සමාජයේ මිතුරෙක් නම් ඔබ එවන්නට පුළුවන් පිළිතුර Facebook Messenger ඔස්සේ අපගේ නමින් එසේ නැත්නම් සත්සරරාව නමින් ඇති Facebook පිටුවේ ඔබ අපගේ මිතුරෙක් හෝ මිතුරියක් නොවේ නම් ඉක්මනින්ම එවන් අපට friend request එකක් අප ඔබව එකතු කරගන්නවා අපේ මිතුරු සමාජයට. ඔබට යම් හේකින් Facebook ගිණුමක් නැත්නම් එවන්න අපට ඊමේල් පණිවිඩයක් මෙන්න මේ Gmail ලිපිනයට satsararawa@gmail.com නමින් ඇති Gmail ලිපිනයට යොමු වෙමු ඊළඟ ගීතයට. බලමු මේ ගීතයේ

ඒ යුග ගීතය ගෑනි මාලනී බුලත් සිංහලයන් සහ සඳයා බුලත් සිංහලයන් විසින් ගේපද රචනය පූජ්‍ය රඹකන සිද්ධාර්ථ නාහිමියන් එවගේම සංගීතයේ එච් එම් ජයවර්ධනයන් බොහොම සොඳුරු ප්‍රාර්ථනයක් මේ යුදගිනි දැල් ශ්‍රී ලංකාවේ ඇවිලුණු මීට දශක කීපයකට පෙර ඒ යුගයේදී බිහිවුණු ගීතයක්. ඉතින් මේ ප්‍රාර්ථනාව ඇත්තටම ඉතින් ඉටු වුණා ඔවුන් දෙදෙනාට සිදුවේ දැන් මලකින් කඳුළු ගේන්න මුහුදෙන් වතුර ගේන්න මේ ඇවිලෙන ගිනි නිවා දමන්නට හැකිනම් කියන ඒ සොඳුරු ප්‍රාර්ථනය. කෙසේ නමුත් ඒ ප්‍රාර්ථනය ඉටු වුණා, අප වාසනාවන්ත වුණා එය දැසින් දැක ගැනීමට. මේ ගීතය අහන කාලේ, මේ ගීතය මුලින්ම ගැයෙන කාලයේදී එය අපගේ සිහිනයක් බවට පත් වෙලායි තිබුණේ. ඉතින් ගීත දෙකක් අවසානයි තරඟයේ යොමු වෙමු.

අපූරු ගීතයක් සමහර විට භයානක රසයක් දනවන ගීතයක්. ඉතින් ගීතය පටන් ගන්නෙම ඒ වගේ අමුතුම සංගීතයකින්, සිතෙහි මඩක් භීතය ජනිත කරවන සංගීතයකින්. ගීතේ පටන් ගන්නේ බෝධිලිමා නංගියේ "බෝගන්දල හෙලේ බෝවල දෙයෝ වඩින්න බයාරින්න අපේ" කියලා. ඉතින් මේ ගීතය සම්බන්ධයි මේ ජනවහරේ එන කතාවකට ඒ මේ බෝධිලිමා ගැන කතාව. ඉතින් බොහෝ දෙනෙක් දන්නව ඇති බෝධිලිමා කියලා හඳුන්වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල ගැමියන් විශ්වාස කළ අවතාරයක් එසේත් නැතිනම් අමනුෂ්‍ය දෝෂයක් විදිහට තමයි මේ බෝධිලිමා හඳුන්වන්නේ. ඉතින් අද ගීත ගෑන අතර, ගීත ඇසෙන අතරතුර අපි බලමු මේ බෝධිලිමා කතාව ගැනත්. මතක් කියන්නට ඔබ මීට වඩා යමක් දන්නවා නම් මේ බෝධිලිමා ගැන අපිට කියලා එවන්නට පුළුවන්. මේ ගීතයට පසු වූ කතාව ගැන මෙතැනින් පසු අපි යමක් කතා කරමු. ඉතින් මේ බෝධිලිමා කියලා කියන්නේ කටුස්සෙකුගේ වේශයක් රැගෙන එන කුඩා දරුවෙකු.

සමාන කම් ඇති රූපයක් බවයි කියවෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ අවතාරය, මේ බෝධිලිම අවතාරය පෙනෙන්නේ පිරිමි පාර්ශවයට බවයි කියන්නේ. ගැහැණු පාර්ශවයේ කටහඬක් ඇසිය යුතුයි මේ බෝධිලිමාගේ අවතාරයේ බැල්මට ලක්ුණු, එහෙම නැත්නම් ලක් වුණොත් ඒ පුරුෂයාට, එහෙම නැත්නම් ඒ පිරිමියාට බේරෙන්නට. මන්දයත් මේ බෝධිලිමාට තිබෙනවා සම්බන්ධයක් මේ ස්ත්‍රීත්වය සමග. අපි බලමු ඊළඟට ඒ ගැන ඊළඟ ගීතෙන් පසු.

තරංගයේ ගීත හතරක් අවසානයි අද ඉතින් මේ තරංගයේ මින් පෙර පළ උණු ගීත සියල්ලම පළවෙනි ගීතේ හැර ගීත සියල්ලම කියවුණා දෙවියන් ගැන අපි අහන්නේ අද තරංගයේ පිළිතුර විදිහට දෙවියන් කී දෙනෙක් ගැන කියවුණාද කියලා. නමුත් දැන් පිළිතුර ලෑස්ති වෙන්න බෑ, ඊළඟ ගීතයටත් යා යුතුයි පිළිතුර සොයා ගැනීමට නිවැරදිව. ඉතින් බෝධිලිමා ගැන කියනවා කියලා කිව්වා. ඉතින් ඒක එක්තරා ගමක එක් කාලයක මේ දරුවෙකු ලැබෙන්නට සිටි කාන්තාවක් මිය යනවා. සාමාන්‍ය චාරිත්‍රයක් විදිහට එසේ දරුවෙකු ලැබෙන්නට සිටි කාන්තාවක් මිය ගිය විට උදරයේ ඉලුක්

වැනි කැපෙන කොළයක් භාවිතයෙන් උදරයේ යම් කැපුමක් යොදා තමයි මේ ආදාහන කටයුතු කරන්නේ කියලා එහෙම සම්ප්‍රදායක් එහෙම චාරිත්‍රයක් තිබිලා තියෙනවා පුරාණ ග්‍රාමීය පරිසරවල නැත්නම් ගම්වල. ඉතින් එක්තරා කාන්තාවක් මෙසේ දරුවෙකු ලැබෙන්නට සිටියදී මිය ගිය විට මෙන්න මේ චාරිත්‍රයේ සිදු නොකර අවසන් කටයුතු කළා කියලා කියවෙනවා. ඉතින් එතනින් පස්සේ තමයි මෙන්න මේ කතාව එහෙමත් නැත්නම් මේ බෝධිලිමා අවතාරය ගැන කතාව පටන් ගන්නේ.

සත්සරණව වැඩසටහනේ පළමු අඩ හෝරාව ගත වෙන කොට ගීත හයක් ප්‍රචාරය කර අවසානයි අද තෝරාගත් ගීත සමුච්චේ. ඉතින් මේ ගීත හයෙන් අවසානයට ඇසුණු ගීත පහ අපි තෝරාගත්තේ දෙවියන් ගැන යමක් කියවුණු ගීත. ඉතින් අද අපි ඇහුවේ ප්‍රශ්නය, දෙවියන් කී දෙනෙකු ගැන මේ ගීතවල කියවුනාද කියලා. ඉතින් නිවර්ද පිළිතුර පළමුවෙන්ම එවපු කෙනාට තමයි ජයග්‍රහණය හිමිවන්නේ. මතක තබා ගන්න පිළිතුරු දෙකක් එවන්නට බැහැ. අප පිළිතුරු දෙකක් එවොත් අවසානයට එවන පිළිතුර තමයි බාර ගන්නේ. ඒක නිසා හොඳින් කල්පනා කරලා නිවර්දිව පිළිතුර දැනගෙන පිළිතුර අපිට යොමු කරන්න අපේ Facebook Messenger හරහා, එසේ නැත්නම් ඊමේල් පරිවිඩයක් කරා ඔබ අපේ මිතුරෙක් මිතුරියක් නොවේ නම් තවමත්. ඉතින් අපි කතා කර කර හිටියේ බෝධිලිමා කියන මේ අවතාරය ගැන. ඉතින් මේ පුරාණ ගැමියෝ බෝවල දෙවියන්ට බාර වුණා. මේ පිළිබඳ බෝවල දෙවියන්ගේ පිහිට යදින්නට පටන් ගත්තා මෙවැනි අමනුෂ්‍ය උපද්‍රව වලින් බේරෙන්න. ඒ වගේම මෙහෙම ඒ ගමක ගැමි කතක් දරුවෙකු ලැබෙන්නට, එසේ නැත්නම් දරුවෙකු පිළිසිඳ ගත්තාම

සඳුන් කුමාරී කියන දේවතාවියට පඳුරක් ගැටගසා භාරයක් උණු බවත් කියවෙනවා. ඒ වගේම මේ බෝධිලිමා අවතාරයේ යම් කෙනෙකුගේ පසුපසින් එන්නට පටන් ගත්තොත් මේ මහා රජා මේ තනිපංගල මේ ගමන් බිමන් යනකොට ඉක්මනින්ම ඔවුන් උපදෙස් දී තිබෙන්නේ එවන් පුරුෂයන්ට ළඟම ගෙදරකට තට්ටු කරලා කතා කරන්න ගැහැණු කෙනෙකුගේ කටහඬ ඇසුනොතින් මේ අවතාරය පලා යනවා, කිසිම උපද්‍රවයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ සඳහන් වෙන්නේ මේ පසුපසින් පෙරලීගෙන යම්කිසි ගුලියක් වැනි දෙයක් එනවා, එය පිටට පැන පිටබදා ගන්නවා. ඊට පසුව ඔහුට හෙල්ලෙන්න බැරුව ඒ අමනුෂ්‍ය දෝෂයට ඔහු ලක් වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් හැකි ඉක්මනින් ගෙදරට ගොස් ස්ත්‍රියකගේ කටහඬක් ස්ත්‍රියකට කතා කරා නම්, උදාහරණයක් විදිහට අම්මේ කියලා, එසේ නැත්නම් බිරිඳට, එහෙම නැත්නම් නැගණියක් ඉන්නවා නම් සොහොයුරියක් ඉන්නවා නම් ඒ සොහොයුරියගේ නම කියලා කතා කරාම ඔවුන් නැගිට පැමිණ දොර අරින්න කතා කරන විට මේ අවතාරය මේ බෝධිලිමාගේ උපද්‍රවයෙන් ගැලවෙන්නට පුළුවන් කියලා තමයි ගැමි විශ්වාසය තියෙන්නේ. ඉතින් එසේ නම් යොමු වෙමු ඊළඟ ගීතයට. වැඩසටහනේ අඩහෝරාවකුත් ගත වෙලා විනාඩි කීපයකුත් ගෙවුණු මේ මොහොතේ

ගීතව තුනේ අපේ වර්ධන බාලසූරියමිරු ගීතයේ සමගින් කල්පනාලෝ මල්වනේ. ඉතින් මේ මා පසුකිය වූ දේව කතාවල එහෙම නැත්නම් දේව කතාවේ විස්තරත් අඩංගුනේ මා පෙර කියූ පොතක අඩංගුනා මේ කරුණු. ඒ පොත පොතේ කතෘ මාගේ මේ වෙලාවේ මතකයට නැගෙන්නේ නැහැ. එය යම්කිසි පර්යේෂණ නිබන්ධනයක් අලලා සැකසුණු පොතක්. සිංහල දේව පුරාණයේ නමිනුයි ඒ පොත ලියවිලා තිබුණේ. ඒ පොතේ බොහොමයක් විස්තර කළේ ශ්‍රී ලාංකීය සංස්කෘතියට ගැමි සංස්කෘතියට

සම්බන්ධ දෙවි දේවතාවුන් පිළිබඳ. ඇත වශයෙන්ම කියනවනම් බොහෝ දෙවිවරෝද සිංහල බැතිමතුන් එවගේම ද්‍රවිඩ බැතිමතුන් දෙපිරිසම අදහන දෙවිවරුන් තමයි ප්‍රසිද්ධව සිටින්නේ, විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන් ඒ වගේ. නමුත් මේ සිංහල දේව පුරාණය නම් පොතේ සිංහල මිනිසුන් අතර තිබූ පුරාණ සිංහල මිනිසුන් අතර තිබූ ඇදහිලි විශ්වාස පිළිබඳ තමයි කතා කර තිබුණේ. ඉතින් දෙවිවරු බොහෝ ගණනකගේ විස්තර තිබුණා. හරිම කුතුහලය දනවන පොතක් ඔබටත් හැකි නම් යම් දවසක ලංකාවට ගියොත්, ඔබ විදේශයක සිටිනවා නම් මේ පොත හොයාගෙන කියවන්න. බොහොම ලස්සන කතාවලින් හෙබි මේ ගැමි කතා, මේ වගේ ජනවහර ජනශ්‍රුතිය පිළිබඳ ලියවුණු පොතක්.

ඔබ මගේ පෘථග්ජන සිතුවිල්ලේ පොර රහසේ පොර හිත පතනායේ පැතුමේ රතුන් අලංගල මගේ හිත අවතැන් කළ එකම ළඳයි මෙලොවේ සුහදිනියේ සඟවන් ඍජු වැල්ලේ ගැරයු දිවියන් දිවස

කැලුම් ශ්‍රීමාල්ගේ පද රචනයකට ඒ මියුරු හඬ මුසු කළේ අමරසිරි පීරිස් ගායන ශිල්පියාණන්. මේකත්

දෙවියන් ගැන කියවුණා නමුත් විශේෂිත වූ දෙවි කෙනෙකු ගැන කියවුණේ නැහැ. කෙසේ නමුත් තරඟය අවසානයේ දැන් පිළිතුරු ලැබෙමින් පවතිනවා. බලමු කවුද ජයග්‍රාහකයා කියා. හැබැයි කියන්නේ නම් ලබන සතියේ. ලබන සතියේ